හේතුදා සිල්ලා කෙබාදරෝ පින්තෝ තස්ස තකියා කියා මුනියන මුන්සං තාම වායේ ඕතලුන් ඉන්දිය නිබිලිය බයිය තිගිලිය ගිලිය බකා තස්සිය නංආ කිතයේ